0: හමකශවරුම් ඊමාව සෝලෙ හමල්ත කුළ මීහුන්න එවරෙන් තිබෙනවි තනෙක්කම්ගා ෆිර් දවසේ කියුණු සුවර්ගතවේ.
1: خالدين فيها لا يبغون عنها حولا
0: ايورين اتم فيوا اهم فراتكن امبر ديمن نيدي اتانغا ابد ديمتبي حالوغي

0: آج مہر گڑھ ہگڑ اٹھائیس منٹ می دیہ راج جگڑ اڑ میں گنسنے باج جڑ ہندن می دے پروگرام گڑ میں واہ دکا دا می گندنے کھڑور حرکت ابا وار سما کن دے کم کم بھی گتو خیال فرتا حصہ کر مٹا کا گڑوا مہر نہ نوٹ کول دے ونت بے فنا تین تین ہتر سو میں ہے سو میں ہے می اڑ میں نمبر کے اگے ترن تے بے فنا پی ایس ایم ایم در کو اڑی وڑا نہ من گتو می ما ادی نہ نوٹ کول دم خیال فال کر مگ ادی لمے دوڑ اتم فرصت پی ایس ایم ایم در کو لے وڑا نہ من
1: تا دے لوے دے وڑا اتم واہ ک دینے می ہر ہگڑ 28 منٹ ہے
0: ادی بہ گاندا کا 20 کم منٹ
1: ہجری گتم فن سے سار فرون
0: شکریہ
2: අලුගොඩ මේ අනේ ඒ අනේ මේ ෆොරත මේ දෙම සලවක් කියවල සලවක් තකි ඒ හේවාක දෙකම කුඩින් ඒ කෆාරා ඒක
0: තමයි
2: දෙම එහෙම මේවා මේ අලුගොඩ නංගති මේ අසු රමී සෝමෙන් හෙඳුණු දෙන් වරනේ ෆෂාගේ වර රංගල වාහක පුලත බර දෙන් හි හැම දෙන් හෙඳුණු අඩුවහලිම වරන් හිං හැම ජේ හිනි වසාදේ හුපාවේ හිං මුළුවෙකෙන් දේ දුව සුලෙකෙන් දේ දෙකම කඩේ නීව දෙම ස්කූල් දොරන්
0: අස්ම ආ දෙ දෙ මස්සර් නෝන තෙම මම මෙහා දිය කොස්ම කෙන්දනේ
2: ekam algon wage tere hunnam wane leader e kan inge kame dima wejja kan hallu kurane e ama basic kon horiha kuliware game de eki misa basket kuleruga noniya mi hockey kuleru je ne e ane aruwa fire
0: sadamate rakkater horiha kame detta
2: horiha kame e tihene serious kame ge mihar kame dima weema eves kuliware ge eto kame dima wegen den dima ba kantak e inge ne kamenno
0: eto
2: ఏయవరి కారునే దునియకమి తంతరుగమి కారు దేచేస్ బాబారుగ రేస్ట బావని మేరుగైత మిహు మరుస్సవే వరేగే తో మొలతి తువున్ తెరి దాని కారు రేస్ మోటార్ సైకిల్ రేస్ ఏ రాజ్యగ ఏ బాబత కే అది నే అగొడక ఏ హియ ఏగినే రాజ్యగ అది కారు రేహ ఏ కాజెచ్చిన్ ఎకమకన్ ఎన్నమేస్ మి మి హాసగొద్దెన్ రాజ్యగ కులివరుత మి కులేని అనే స్కూల్ తక కొమెస్ జమియా తక మి కులేని ఏదో కులే రుగ ఏ కులుం తెరి ಇಗೆ ಸಿ ಹತ ದೆಂಗರಿಕಾ ಮಿ ಗೌಮಿ ಮುಬಾರತ್ ತೋಕೆ ಸಂಗೇ ತೋಮಿ ಕುಳಿವರ ಕುಳೇರುಗ ಬಲ್ಲಂಗೆ ಬಜೆ ದಿತ್ತೋ ಮಿಸಾ ಕಾಲ್ಗೊಂಡು ಫೋಟೋ පුටුවල අල්ගොන්ස් කුඩේරුකම පුටුවල බොඩුවේගෙන් මෙස් ස්වර පහුමස් කම ගුරුපදා පුටුවල කුලෙන්දක් සායරු කොම්මේ දුවකස් කොම්මස් මියකෝ ගෙවලත වනියල් ලිපි ගන්නත් ජේ එහෙම වගෙන්වන කුලිවරු කුලේරුගේ කුලිවරු කුලේ කොම්මේ මියකෝස් බදෙන්ජේ අනේ මීහිගේ සිමෙන්නගේ සදාමත එක්ක ප්ලස් අනේ මීහගේ සදාම හුරිහා හුන්න මිහා මිසාලේ අල්ගොන්ස් මිසමානුක මෙති වරත් තරක්කි සමානෙන් ඒතෝ වරත් තරක්කි සමානෙන් එහෙම මල්ගොන් මෙන්නක නුජේ මියතු දුනිය වරක් කුඩේ හුරිහා මෞල්‍ය මතින් ඒව ඉස්සරකරි වෙම ඒ කොම්මේ කමෙප්ස් ඒ කුලිවරෙප්ස් ඒගේ සදාමති ගංකා උකී කොබහතෝ කොම් කමෙත් වන්නානේ එච්චීත බලාලි වහම වන්ටචුම් බලාලි වෙන මියතු මිහාර මිසාලක තිවෙන විදනි ෆුට්බෝල් ටීම් හදා නෝනේ තිවෙන විදනි තතුරුත ඒ වෙසම කුලිවරකෙත් දතුරු කොස්සෙස් එකී කහලේ කුලිවරත කුලමක තෙරේක දතුරු අඹුරු අන්නාර කොම්මස් කුජ්ජකු ගෙල්ලිගෙන් නෝනිය ගෙම්බිගේ මරුවගේ එහෙම ගෙන්වන අබතුස් මේ එක ඉංග්‍රීසි බෝ ගල්හම මේ ෆහු බාහ කපනත ඉංග්‍රීසි බෝ කොණ්ඩානේ මේ හරු බහෙ සේෆ්ටි ෆස්ට් කිකේ විදාලෝනේ
0: ෆුර්තම රක්කාතර කන් දැත්ත
2: හා රක්කාතරි කන් ෆුර්තම රක්කා වෙගෙන් තෙරිකම් වෙගෙන් නුන්තො දෙන් කුරියද්ද දැනේ
0: එන්න
2: නුන්තොනි දන්නවනේ
0: එම් වෙන කාතරිකමුගේ ෆියෝලේ ගොතුන් කුලිවර කුලේරුග අලංජේ හොරියා ෆියෝලක আদি අණියා වෙජ්ජියා එතනුග කොම්මස්තර ෆරුවා දෙවෙන කොම්මස් කහද මේ වසීදත්ත
2: කම මෙවස් වත්තරෙග්ගේ හුන්නම් වාහනේ කොම්මස් වත්තරෙග්ගේ මේ ඩිෆෙන්ස් එක නෝනියා හරො කම හුන්න ජෙනේවා ප්‍රීකෝ රේ හොන්නම් වාහනේ
0: එම් ඒ සාහගවාකේ දෙත්ත සාහ
2: රබ්බේ
0: ඔල්සව මම රබ්බර ශුක්‍රයා සාහ
2: පරබ්බර ශු

0: අනික්කා ගුලනි දෙගිලිත හදානි දෙනවලේ. හලෝ නුවෙන් නිදන් එකමකු දැන් මිගටිය ගනුවන ගුලාකා නුබුණ බල එහෙන්නේ නූනේ හම තෙ දෙකේ අරුම් ගුලිම කීවකින් හිංහමනු ජෙහෙන්වී තිය මහරගෙ රට්ටෙස් සෙවීය තිහරගේ ගෑම් මීහෙ දෙහම එකුවර සිරුහුන් අනකි කහල බයිකාල සිරරෙන් හිස්සෑ නොකුරවෙන බයි කාල සිරුත කියෑ දෙවි
1: කම්බොඩුවාගුතු ආකදක්කාල කාලමී
0: විශ්නාලන් ජෙහේනේ හීවේ කාල මීහෙන් හෙ අබදුස් වර ගෑන් එක්වරිකි ගුතුග හුන්නකයන්ගේ එකම උපාවිස
1: යාරු දෙෙන් විරියුඩුමුකෙ බයිකංකං හිස්සාකුර වේහාවස්සේ
0: එහෙන්ද
1: ස්වාලි කුරන්ත
0: අහාපත කුරණි
1: ආද කෑවිරු කුරාති සුවාල නුස දෙත
0: එහා අමිල්ල වාහකෙන් අහාක නුකෙරේනෙන්නු එකම හිතන් අර දෙගස්ලු හීකුරණි කමුදා කුච්චකා අදි දිම අනුවනීයේ
1: කමුදා කුච්චා හුරි මේ හුරි හතුව මොහක නොවනේ
0: එහෙන්ද
1: ආයකමකු මිහාරු හුස්වෙච්ච එහෙවේ මසක්කෙමි කුරණි ග්‍රාමියක් කුරෙවෙතු සම්පිර දවාකු

0: شئت لاتخذت عليه أجرا.
1: දෙං එදබේ කලුම් කුරියන් හිංගවා වඩා ගැනවමු රශග්ගෙ අහුළුවරි බයකා හම වඩා ගැනවනු හිඳු. එ රශුගෙ මීහුන්ගෙ කිබයෙන් කායිත කොළක එදබේ කලුන් එදි වඩාගති. ෆහෙ එවරෙන් එබේ කලුන්න මෙහුමාන් ධාරී අදා කුරුම ඉංකාර කුළවූේ. දෙං එරශුම් වෙට්ටෙන් කෑරි වෙෆාවා ෆාරෙ එ දෙබේ කලුන් දෙක වඩාගති. දෙං එබේ කලකු ඒ ෆාරු නංගවා තෙදුකුරවාෆි. එ කලේගෆානු විදාළුවේ කලේගෆානු බේනුම් ෆලු නම එකමං උජූරයෙන් හිප්පෙ විදානේ.

0: පියවා තිමන් රස්කලාන්ගේ අලුනි කාෆිරුවේ මීහුන්ගේ වාගිවෙරින් කම්ගා හෙදුන් එයි තිමන් රස්කලාන්ගේ අජාබුන් එවරින් සලාමෙ කුද්දේනේ කමෙක්කම්ගා එවරෙන් හීකුරණී හියේ හමකශවරුම් තිමන් රස්කලාන්ගේ නරක තයාරු කුරෙවී කාෆිරුන් තිබෙනවි තනෙක්කම්ගේ
1: قل هل ننبئكم بالأخسرين أعمالا
0: كليغ فانو ودال واش عملتن ام بودا جلن وغم وا ميهنگ خبر تيبا ميهن نتمن كليغ فانو انگوا دفن هيه

0: හමකශවරුම් ඊමාවෙ සෝලෙ හමල්ත කුල මීහුන්න එවරෙන් තිබෙනවි තනෙක්කම් ගා ෆිර් දවසේ කියුණු සුවර්ගතවේ.
1: خالدين فيها لا يبغون عنها حولا
0: ايورين اتم فيوا اهم فراتكن امبر ديمن نيدي اتانغا ابد ديمتبي حالوگه.

0: එකලාංග වහේ කුරවි කංහුරි එපදයින් කලේගපානුගේ වෙරි රස්කලාංගේ වහේ කුරවි එයි තිමන් රස්කලාංගේ දාදි ෆසේහ කමිකේ මීගේ කුරින් කලේගපානකී මෞජූද වෙගෙම්වා ඉච්චකම් ගාන වහල් තිමන් රස්කලාංගේ කලේගපාන හෙද්දවීමේ
1: කීරිත් කුර්ආනුගේ දිවහ තර්ජමයන් දෙම මිගනස්තිනි සූරතු කහ්ෆ් හයිද්දිය දෙවන ආයතුම් ෆෂායගෙන් ඒ සූරෙන් නිම්ම සූරතු මරියම් ෆෂායගෙන් ඒ සූරතුගේ නුවවන ආයතු ගනියලා තර්ජමා විදාලු දෙවවා ෆාවනි ඩොක්ටර් මොහම්මද් හනීෆ්
2: කොම්මේ උමුරක
3: කොම්මේ ෆන්තියක
2: කොම්මේ ගින්තියක දිවහි රාජ්‍යයේගේ අඩු එංහා සතරසේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව්
3: අඩ්ඩිහනුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ් දිවිහි ෆුට්බෝලයන් හැද්දිහ පස්සාර පුරුම්ගේ මුනාසබතුගා බාවා ඩයිමන් ජුබ්ලි ඉන්ටර්නේශනල් ෆුට්බෝල් ටෝර්නමෙන්ට්
4: ජූන් මාසයේ 31 ගදොළු රස්මි දනුක
3: දිවිහි රාජ්‍ය
4: බංග්ලාදේශ
3: Pakistan
4: adi Afghanistan wadukrama ekta TVM STV adi divi rajya gadun wagutun genestene
3: June evana duhu haviru Bangladesh Pakistan
4: June evana duhu gere gadu divi rajya Afghanistan
3: June 4vana duhu ge haviru divi rajya Pakistan
4: June 4vana duhu gere gadu Afghanistan Bangladesh
3: June 5vana duhu ge haviru Afghanistan Pakistan
4: June 7vana duhu gere gadu Bangladesh divi rajya
3: ජූන් 30වන දොහුගරේ ෆයිනල් මැච්
4: ෆයිනල් මැච් ගබදු පුරාණි එන්නේ ගින පෙන්ට් හොදා දෙති
3: දිවේ ෆුට්බෝලයේ හැදිය පස්සාර පුරුම් ගමනාසබතු ගබාපා ඩයිමන්ඩ් ජුබ්ලි ඉන්ටර්නේෂනල් ෆුට්බෝල් ටෝර්නමන්ට්
4: දිවේ ගෞමී ටීම සාබස් දිනම දඬු පුරාල මාහිම
3: දිවේ ගෞමී ටීම සාබස් දිනම දඬු පුරාල මාහිම
5: ගොරේ බොරවයි බොර ගෝල් ගැතරේ වදේ
6: ගඩි මෙන්දුරු එකජෙහි තිබෙ ෆ්‍රොන් අඩුව සුමතිය ගෙන්දවනි දේ රාජ්‍යය කඩු
7: ඉස්ලාමී මිම්බරුව

0: එංහා සතරසයක සාලිස්නුව කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහනුවේ මෙගහට්ස් FM බෙන්ඩ්
1: දිවහිරාජ්‍යයගේ අඩු
2: ඒ මාමර කොන්තාක
3: අහල් මිදනි ටෙක්කෙදුනියා
4: මරු තියාදවඩ ටෙක්කෙදුනිය මේ සයින්සා ටෙක්නොලජී ෆක්කාවෙෆාවා දුනියේ මිතනු ආහෝදුන්තක ආ ඊජාතුද ෆින්නාව World of Technology Come, join us
1: දිවහිරාජයේ අඩුම්
5: හෝම දෝහුගේ හෙඳුණු අක්ගඩි තිරීම අධි බූරා සති දෝගේ හෙඳුණු දිහගඩි තිරීම මේගේ ඉතුරු හොනීර දෝගේ හෙඳුණු අක්ගඩි තිරීම
6: දුළහය දිරියුළුමකක් දොරහුළුවාදදේ එම්ම මුජරරිපු තරුණඩියකි දුළහයෝ සිහත්
1: දුළහෝ සිහතක මගු පහිකොද්දේ එම්ම කශවරු මස්තරකි ඩොක්ටරුන්ගේ ඉරුෂාද
7: ලේමච්චදදායි මෙන්නකී කොලස්ටරෝල්ග සවබුන් ලේමච්චදදාම හුනෙන්නු එම ලේමච්චදදා මගු පහි කුළුවා ත පාතු කන්තත්තාවග
8: මෙහර ෆිටිෆයිම් වර බදාන මිසාල්ක ඩිස්කෙන් එච්ච වර පොඩන්න ආර්ෆිතික හොරෙජ්ජාවම
9: හිතුගේ මස්සල දෙමාවාන මෙහර එක මිහුණ දෙමාවානේ එක කොත් ගොත
6: ඩොක්ටරුන්ගේ රුෂාදායකු දුළහය දිරියුළු මේ බට්ටන් කුරුමා මගුපයකුත් දෙන
1: කොම්මි හුකුරදුහෙ ගෙරේ නොේ ජහායරු ස්ටඩියෝයිම් වකුතු
6: එහා සතුරස්ථේක සාලිස්නුවේ කිලෝහට්ස් මීඩියම් වේව් අඩ්ඩිය නුව මෙගහට්ස් FM බෑන්ඩ්
1: දිවෙහි රාජ්‍යයේ අඩු
10: අංගෑදී උගන්නෑදී මුනිෆෝයි සිලවා දිනමුග
11: තෙදුවෙරිකම්මායකු
10: එකුවරිකමායකු
11: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම්මි ගාතුග දිවහිරාජ්‍යයේ අඩු
10: එංහා සතරස්ථේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩ්ඩි හනුවෙන් මෙගහර්ට්ස් FM බෑන්ඩ්

0: එංහා සතරසයක සාලිස්නුවයි කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහනුවේ මෙගහට්ස් FM බෙන්ඩ්
1: දිවහිරාජ්‍යයක අඩු පොනිකරුණ
2: අනිකාස් බප්ප හුට්ටාලිය පල්කේ ලිබේ හාස්කන්දියේ ඉතුරුබමුන්නේ
1: මම්ම වාහක
2: යොපෙන්ලිවේ හිඳු මාබනුන් තොලෙමුන් එදායිරු හීවේ
1: සහම්
3: යහගොද්දුණු කොඟුලේ කන්නුමා
2: රොයිෆාවා අඩක්කුන් සෞදියා බුඤ්ඤ
1: මිපද අසරුගද රීති වාහකත දිවිරාජ්‍ය ගඩුගේ YouTube channel මිහාරු අඩොස්වාලි ෆේනේ දිවිරාජ්‍ය ගඩුගේ YouTube channel subscribe කොලවා

0: ඇිකා හදාලා පොටි කුණික හා ඇච්චිරි දෝවය කක්කා ද මියන ආමක කුලා කරතතුදෝ අර මාදම කුර හොරි කන්ත මිරේ හැලම ලි පසාගේ
1: හැම්බේම හැම මාදමයක් වාන දැන් ඉතුරු මිසයක තිබුණේ වියා මෙහර කුරංචේ කන්ත ත මාදුවේ සෙජේ මාදමයක් වාන ආකමරා වලන් කොල්ලා
0: මාදමක ආකමය දිර අර රේසකලකේ
1: රාවන් සෙජේ ආකන්ත ජේ නැසි හව අමිල හුරිගින් ආකම වාන ද දෝ
0: කොර ආකම සෙසේ නී නැසි ගදී සිත දා ගොතු
1: මාදමයකම් චුට්ටි දුව හනුමි
0: මාද
1: හෙනු දුටි එව දැන් ඊමල ආකම සෙසේ එක චුට්ටි එකම් චුට්ටි නිමුනි දවසල
0: චුට්ටි නිමුනි මාද සෙසේ නී
1: මාද ඩියුටි ෆෙෂේ නී දෝ එහෙම ඉස්තේ මාදම බලමා හින්ගා දෝ ආකම වානකම එහෙම හින් වරා මෙද ඔන්නාන තද දෙන්චේ වර ෆුල් මාක්ස් ඒ දිහකුන් දිහෙත්ත
0: දෙ දිහකුන් දිහය මාක්ස් දෙන්නේ
1: වරා බරාබර තියෝති ඒ හව එම් ෆුල් කොන් ලිබිෆා
0: හව ෆුල් කො
1: තියර්ග හිෆට චේ ගේරු මාද තංකොල මේ විසි දුවහක වියසස් තිවරුග හිෆටාල වෙත වාන මචිකේ කුර දෙ මීදිය දොස්තගේ චුට්ටි ගොරෙම ති දොස් තිවරුග මිය දොතස් আদি මාදම බදල සෙදාන තැහෙම බදල් වියනු දෙච්චේ මෙබුනි
0: නේ බදල වසන ගැන ලක් කුරෙ
1: බර රංගල මහිnga අමිල නෆස خاص ලව ජමාව එම් ලව ජහල් දෙන ඉංගේ
0: ලව හස්ල වැනි අඩු ගැති දුරයක් උදින්න දැන් අඩු හැම්බෙන
1: යගි
0: ලවර ඊටි එමෙල එන්න සිය
1: අමිල දො හස එබ කුරේ කම එම්ම වකේ
0: හස කුරේ වෙන ගෙද
1: නව හස කුරේ වෙන දො ආ එම් වකේ ලන මී නසි බේරුම් වහම කොල්ල විද දෙන් දො ආ වකේ ලන ඉංගේ දෙම්මති මිහල් ෂෝස් නිමාල වගුතු ජීහි ෆේකම් ගදෙන් අර්ගම මෙදු මේ මෙද කිනේ ෂෝකුරිය මිගෙන්දී මෙදු දෙන් තිබෙ ෆ්‍රුන්ගේ දිලුම් ගේ කි කංකං කුරිය තියවර ගින ගොයි තල්ගුමෙන් නයි ගි ගිච්චේ මි දුගේ ෂෝගේ තෙරෙන් තල්ගුමෙන් හම මි බයි වාහකතව විස් තකස් එකුග කුරිය මිදේ දෙන් නාකාමියා බියා කුරිමතිවා කොම්මෙ හිඳකි අලුන් තෙදුවේ ආ හකතෙන් හෝදුම දස්කු දෙ ෆිලාවලකන් හදම් වානේ එයි හැම එකනි නෆ්සානි ගොතු වර්ගදව මෙනු එයි කුරීගේ තජිරිබාගේ අලීග බුද්ධිවෙරිකමයක් ආ අස්මෙ කණ්ඩාලා සාවිතකමයක කුරිය දෙව හයාතුක කුරිමතිවා ඉම්තිහාන් තකේ තිබා නිකමිති කොල්ලුම කුරිමතිවා හසාතකෙනු ඒග බදු ගෙයි තිබාගේ කිබෑගවා උනි සිවත ඉස්ලාහකු වර්ග ද ශක්සීයත බිනාපුරුම හුළුවිගෙන් දාපුරුසත්තකි අදි ඒ අඋම්මීතක මක්ෆයිතු මක්ෆයකුත් දෙකංකමස්මේ ඒව එ උම්මීදුතන් හම එගුත්කා උම්මීදායකු කුරිය දියවම මසේකෙ කුරුම අසුම් කණ්ඩාලානිකම උම්මීද කුරණ ඉරත් කුර ්‍යාන කෑසම එහෙන් දෙයකුන් පද්දල් වෙලාන මෙත් කියීන ශෝයකු දෙෙන් හම මෙන්න හපතාගේ බුද දූ කෙර අර්ගම මිශෝයකු බද්දු කොල්ලානයම එහා හිසාබ වෙස් මියදු හම මේ කුරි කන්තත්ත ඉතුරු හිවරකෑකාද ඉතුරක් කුරියක් ගෙන්දියුම මේ නොනේ මෙහාරු එම මති මක්ස් ලිපති බේබේ ෆරුන් හමයකුත්ගේ හිපටල්ම මසිකෙ කුරාණකම උමිද කරම ශෝනි මලක් මක් වෙලනේ මෙත් කියීන මිරේග ශෝවෙ සුපෙද්දී محمد شافی شفیق فنم گہت ردنی عظیم محمد ایم بے فرنس ور اما رکاتری افاوری ریا کہدمو میں وکیلن والسلام علیکم

කොම් මේ ෆතියාකන් අලිවිලෙනි ආවාහකයා කෑකු. කොම් මේ හවීරෙ නිමිගෙන්දනි අදි මුලින් ආවාහකය කියාදීව. කොම් මේ දුහාකු මේ දතුරු කරංජේ ආ මගුත කියාදනි අනෙක්කාවස් ආවාහකය. එකමකු එයින්කො මෙ වාහකයකුන් දස්කුරම් වී ආ ෆිලාව හාසිල් කොරම් වී ආ ඉබුරතේ.